0: මගේ වයස 13යි. අපේ අම්මයි මමයි තව සහෝදරය සහෝදරයන් 5 දෙනෙක් එක්කන් ජීවත් වෙනවා. මම ඉන්නේ දුෂ්ක පළාතක කැලේක අලි ගොඩක් ඉන්නවා. එයාල ගොඩක් ලොකුයිලු. හොල්වල කැන්තියනලු. අලි ලස්සනයිලු. එයාල නරකයිල. අත්දැකීමක් තියෙන අලිගේ ක්‍රියාකාරකම නිසා අපි බයයි. මිනිසුන්ට පන්නනවා වාහනවලට වාහන කඩනවා ගස් කඩනවා මම අලින්ට කැමති නෑ තාත්තා මරපු නිසා
1: I've been working on elephants, doing research on elephants for the past 30 years or more. Elephants are an amazing species of animal. There's nothing comparable to an elephant. They have become so big and strong that no other animal can physically challenge them. So when you confront such an animal and act with aggression, then in many cases, they reciprocate with aggression.

0: ඉදා සේකත්තේ දුව ඉස්කෝලේ යනවා. අපි ගොවිතැන් තමයි කරන්නේ කුඹුරු වැඩ. ඊට අමතරව ගොඩබෝග හා වට්ටක කොමඩු වගේ දෙයක් හදනවා. හානි කරලා තියෙනවා ගොඩ ඉස්සල්ලා වට්ටක හදලා තිබ්බා. ඒ තලිවට කඩාගෙන ඇවිල්ලා සම්පූර්ණ වට්ටකට විනාශ කරලම් දැම්මා. අපිට තියෙන ගොවිතැන් වැඩ කටයුතු කරන්නේ අලි ප්‍රශ්නේ තමයි. අලි ප්‍රශ්නේ තමයි මේ පැත්තේ උග්‍රම වෙලා තියෙන්නේ.
1: People grow crops in areas with elephants, and the elephants come and raid their crops. So when an elephant comes and destroys your crops, you and your family are going to starve. We were talking about millions of people, millions of houses. We are talking of hundreds of thousands of acres of cultivation. So over almost half the country that are coexisting with elephants in Sri Lanka. Many of them are coexisting with conflict.
2: Why there? Yeah, Ali is Karare, Wape Ballo Metanahitia, Komare, Pai Hatalis Parati, Utenigota, Ira Komare Hapeleka Kagawa. කෑ ගහනකොට අපේ බල්ලු දෙන මෙතන ගිනි ගොඩක අබුදිය නැහිටියේ. ඔව්. ඊළඟට තන්න. එළවන්න ගියා අලියා පස්සේ. අලියා පස්සේ කියන බල්ලද බල්ලෝ කෑ ගහනකොට පස්සේ දීවා. ඊළඟ මම ටෝච් එක ගහලා බා මේ එළවේ නොක් ටෝච් එක දිවහම කළා ඇල්ලුවා. අල්ලා බලනකොට අලි එකේ. ඉන්න එකේ මේච්චරද සාමාන්‍ය උසේගේ. අපි ආහන.
3: ඉතින් අපි ඉතින් කොච්චර හරි ටෝච් එක ගහගෙන බලාගෙන ඉන්නවනේ උදේ පාන්දර හෙට යනකම්.
2: කොහොම හරි
3: නැත්තම් ඉතින් දෙනා ෂොට් එක නියමනම මේ කුමුරු හෙටම.
4: ඉතින් පාක් දිහා නම් ඇනි.
0: පැල්ලෙනා කියන හවස ගිහිල්ලා තමන්ගේ මේ වගා කරන බිමේ හවස හතරේ ඉඳලා පහවදාඋදේ 6 විතර යනකම් රෑ පහන් කරනවා. එයා පහන් කරන්නේත් ගස් උඩ පැල් හදාගෙන ඒ ගහ උඩ නගෙන හවස කාලා අපි කාලා බීලා
1: The farms are some distance away from the house. So the man of the house has to go and guard the cultivation in the night. And then all the time he's wondering what's happening in my house. Are my children and my wife safe? In the same way, their family is wondering, is my father safe? Will he come back tomorrow?
0: රබ්මේ රචින දානවා අලි බෝම්බ දානවා ඒ වගේ ගොඩාක් දේවල් එක එක උපක්‍රම යොදනවා අලියාට. ඒ බැරිම තරක් වුණොත් අලි අපේ පස්සේ එළවගෙන එනකොට අපි කරන්නේ දුවගෙන ගිහලා කර දඩ දඩ ගාලා පැලට නගිනවා. වටේට ටෝච් එක ගහ ඉඳලා අලි එනවා. අලි එනකොට අපි පැලෙන් බහිනවා. බැහැලා ඊට පස්සේ අලිත් එක ගිහලා මූ වෙන හැප්පෙන ළඟට යනවා. ගිහලා අලි වෙඩි දානවා, කෑ ගහනවා.

ගෙදරකට දාලා අපි දාන්නෙත් නෑ ඇවිදිලා කීවා උදේ තමයි අපි දාන්නේ ඊට පස්සේ අපි ගියා බලන්න එතකොට යනකොට මැරිල් නැති වෙලා මේ ඊට පස්සේ කෑ ගහගෙන ගෙදර ආවා ඊට පස්සේ කෑ ගහගෙන ගෙදර එනකොට ඊට පස්සේ පොම්මි අරන් ගියා ස්පිට්තාලට

0: एक नदी देखी है मुंबई उना नदी उना मी हिंद
1: අම්මයි රාසේ වැඩට ගියා කන්න නැතුණා අපිට වම් ගොඩක් ඇඬුවා මම මගේ අම්මට ගොඩක් ආදරෙයි මමගේ තාත්තටත් ආදරෙයි ගොඩක් ඒ යා තමයි මගේ ලෝකය

අපට මේ දේවල් කරන්න නැතුව වනාරක් වනාරස්සාව රැකගෙන වනසතු රැකගෙන අපි වගේ දුක් විඳින්න නැතුව හොඳ ජීවිතයක් ගත කරන්න ඕන කියලා තමයි කියන්නේ.